0: ඉතිං සුබ උදෑසනක් ධෑබර ශ්‍රාවකයනි. වෙනද වගේ මදත්ව එකතු වෙලා ඉන්නේ ෆොයිබි ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ වෙත ගෙනෙන ඉරිදා අරුණැල්ල සමග. වෙනද වගේ 0.42.09.981 දුරකථනාංකය ඔස්සේ ඔබට අප සම්බන්ධ වන්නට පුළුවන්. ඉතින් අද අපේ මැදිරියේ අමුත්තන් පෙරිලා අද අපි සූදානම් වෙන්නේ ඉතා වැදගත් සොදුරු පිළිසඳරවල් දෙකක් ඔබ වෙත රැගෙන එන්නට. ඒ වගේම තමයි නිරාජ් ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාම සමා වෙන නිරෝධ ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාම උණුසුම් පුවත් ගොන්නක් අපිට එවලා තියෙනවා. ඉතින් ඒකට සමන් දෙන්නත් අපි සූදානම්. ඉතින් අපි මුලින්ම අඳුනගමු මේ වන විට අපේ මැදිරි එකතු වෙලා ඉන්නේ කවුද කියලා. අපිත් එකතු වෙලා ඉන්නවා සෙරන්ඩිප් එන්ඩාවමන්ට් චැරිටි නියෝජනය කරමින් අපිත් එකේ පිළිබඳව කතා කරන්න දුලිප් සිංහ දුලි පයිබුවන් ඔබට
1: අයිබුවන් දුස.
0: ඒවගේම තමයි අපිත් එක එකතු වෙලා ඉන්නවා සසිංක අයිබුවන් සසිංක
1: අයිබුවන්
0: වෙනද වගේම අරුණල් හැඩ කරමින් මට කතරෙන් සහ තාක්ෂණයෙන් සහය වෙනවා ජනක අයිබුවන් ජනක ඔබට
2: අයිබුවන් දුචන්.
0: ඉතින් අපි සුන්දුරු කතාබාගට යමු වෙන්නේ සූදානම් වෙන්නේ. හැබැයි මේ ඉරු දින හරිම සුන්දරයි. ඉතින් ඒ සුන්දරත්වය එළිය කරන්නට අපි හිතනවා ගීතවත් භාවයත් එකතු වුණොත් තවත් සුන්දර වෙයි කියලා. අපි අපේ පළවෙනි ගීතයට යොමු වෙලා නැවතත් අපේ සොඳුරු කතා බහත් එක එකතු වෙමු. ඉතින් එහෙනම් මේ ඉරිදා අරුණැල්ලේ පළවෙනි ගීතය ප්‍රේමේ මන්දහාසිනී.

0: නැවතත් සුබූ දැසනක් ඉදෙන් අපේ පළවෙනි ගීතයෙන් පස්සේ අපි යොමුවෙන්න සූදානම් වෙන්නේ. අපිත් එක්කද එකතු වෙලා ඉන්නවා සරන්ඩිප් එන්නවමන්ට් ෆන්ඩ් එකෙන්. එම නැත්තම් සරන්ඩිප් දායාද අරමුදලෙන් දුලිප් සහ සසිංක කියන දෙදරා. ඉතින් මෙය ආරම්භ වෙලා තියෙන්නේ අපේ ආදරණීය මාතෘභූමියට උදව් කරන්න මේ අවස්ථාවේදී. ඉතින් අපි මේ කතාව මගෙන් අහනට වඩා මං හිතන්නේ ඔවුන්ගෙන් මහණ එක හොඳයි. ඉතින් දුලිප් අපි මුලින්ම කතා කරමු, මොකක්ද මේ සරන්ඩිප් එන්ඩාවමන්ට් ෆන්ඩ් කියලා කියන්නේ, නැත්නම් සරන්ඩිප් දායාද අරමුදල කියලා කියන්නේ මොකක්ද, මේක කොහොමද අපි මුලින්ම ආරම්භ වුණේ?
1: බොහොම ස්තුතියි දුෂාන්. ඇත්තටම සරන්ඩිප් ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් කියන එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. මොකද ඒක සමහර ලංකාවේ අපිට ගොඩක් අලුත් කන්සෙප්ට් එකක් වෙන්න පුළුවන්. එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එකක් නැත්තම් දායක අරමුදලක් කියලා කියන්නේ අපි ගන්න අපි එකතු කරන දායක අරමුදල්, ඒ කියන්නේ එක එක්කෙනා ලබා දෙන අරමුදල් යොදාගෙන ඒ අරමුදල් ආයෝජනය කරලා හම් වෙන ලාභාංශයෙන් යම්කිසි දෙයකට උදව් කරන එක. දැන් මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල, ගොඩක් රටවල යුනිවර්සිටි සෙක්ට එකේ හරි කොමන් කන්සෙප්ට් එකක් මේක. ඒක හරියට මෙහෙම ගත්තොත් හරි, ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි ගහක් හිටවලා ඒ ගහෙන් ඵලයක් ලබනවනේ. ඒ ඵලය එතකොට හැම අවුරුද්දෙම අපිට හම්බෙනවා. අන්න ඒ වගේ කන්සෙප්ට් එකක්. කියන්නේ අපි ගහ කපන්නේ නැහැ, ගහෙන් ගන්න දෙයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එක කියන්නේ. එතකොට ඒ සල්ලි ටික ඉන්වෙස්ට් කරලා ඊට පස්සේ ඒකෙන් හම්බෙන දේ කරන දේ තමයි ඒකේ බලාපොරොත්තු වෙන්නේ. සසින්කව කතා කරනවාද පොඩ්ඩක් එන්ඩෝමෙන්ට්, අපේ සරන්ඩිප් එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එක ගැන පොඩ්ඩක්?
2: Yeah, thank you, Dilip. An endowment is a very sustainable way of helping communities. So, as an example, as Dilip said, you know, when a donation comes in a typical charity, money is received and the money is spent. And while that's very, very important and very valuable, the difference here is that this is a very sustainable way of helping our communities in Sri Lanka. It's essentially what we say, it helps in perpetuity. So if you donate $500 or $10,000 today, that's going to help communities every single year forever. This is going to outlive all of us. You know, we as directors, we obviously have a very big interest in this, but one day we're not going to be around and other people will be able to manage those funds ongoing. And we've got the figures that we can obviously talk about a little bit. But I think one of the reasons why we want to do this is in a sustainable way of helping people. And I think that's the power of an endowment fund.
0: එතකොට දුලිප්, සරන්ඩිප් එන්ඩාවමන්ට් ෆන්ඩ් එක මේ දායාද අරමුදල ඇයි මේ වෙලාවේ, ඇයි ලංකාවට මේකේ තියෙන අවශ්‍යතාවය මොකද්ද, නැත්නම් ලංකාවට තියෙන මේකේ තියෙන වාසිය මොකක්ද?
1: දුෂාන්, අපි ගත්තොත් ලංකාවෙන් පිට සෑහෙන කමියුනිටි එකක් ඉන්නවා. එතකොට ඒ හැම දෙනාගෙම මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවට යම්කිසි විදිහකට උදව් කරන්න. එතකොට අපි හැමෝම එක එක විදිහට දේවල් ලංකාවට කරනවා. සමහරවිට ඒක මොකක් හරි ආගමික ආයතනයක් හරහා වෙන්න පුළුවන්, නැත්නම් තමන්ම කරන දෙයක් වෙන්න පුළුවන්, ඉස්කෝලේකට වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම අපි යම්කිසි ආදායමක් ලබන දෙයකින් එක කරනවා. එතකොට දැන් අපේ මේ එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එකේ බලාපොරොත්තුව තියෙන්නේ අපි ඒ කරන දේ, ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රමාණයක් සල්ලි එකතු කරලා ඒ ටික ඉන්වෙස්ට් කරලා ඒ එන සල්ලි වලින් තමයි උදව් කරන්නේ. එතකොට මේක අර සස්ටේනබල් මොඩලයක් වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම හරියට ගත්තොත් මේක අපේ ලයිෆ් ටයිම් එකෙන් එළියට යන තරම් සස්ටේනබල් මොඩල් එකක්.
0: ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බොහෝ වෙලාවට දකින්නේ කෙටි කාලීන විසඳුම්නේ. එතකොට මේක කෙටි කාලීන විසඳුමකට වඩා බොහොම දීර්ඝ කාලීන විසඳුමක්. හැබැයි අපේ කාලයක් තිස්සේ තිබිලා තියෙන ප්‍රශ්න කිහිපයකට අපේ මාතෘ ලංකාවේ උත්තර දෙන්න බොහොම කෙටි කාලීන විසඳුමක් නෙමෙයි මේක, දීර්ඝ කාලීන විසඳුමක්.
1: දීර්ඝ කාලීන විසඳුමක්. එතකොට සරන්ඩිප් එන්ඩෝමෙන්ට් ෆන්ඩ් එක ගත්තොත් අපේ ඔබ්ජෙක්ටිව්ස් තුනක් තියෙනවා. අපේ බලාපොරොත්තු තුනක් තියෙනවා ලංකාවට උදව් කරන්න. එකක් තමයි එඩියුකේෂන්, ඒ කියන්නේ අධ්‍යාපනය ලබන ළමයින්ට. අපි දන්නවා ලංකාවේ සමහර ආර්ථික අපහසුතා වෙන මොන හරි ප්‍රශ්න නිසා ළමයින්ට ඉගෙන ගන්න අපහසුකම් ඇති වෙනවා. එතකොට පළවෙනි එක තමයි අපි ඒවට උදව් කරන්නේ කොහොමද කියන එක. දෙවෙනි එක තමයි ඒකත් එක්කම එන එකක් තමයි අපි කොහොමද මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්න අමාරු, يعني ආර්ථික අපහසුතා තියෙන කට්ටියට කොහොමද උදව් කරන්නේ? තුන්වෙනි එක තමයි disaster relief. ඒ කියන්නේ මොන හරි ලංකාවේ ස්වභාවික ව්‍යසනයක් හරි මොන හරි දෙයක් වුණාම අපි ඒකට කොහොමද, يعني දැන් අපි දැක්ක දිට්ටා වෙනකොට කොහොමද අපි මිනිස් උදව් කරේ කියලා, يعني ලංකාවෙන් එළියේ කරන්න පුළුවන් ඇතුලේ හැමදේනම පුළුවන් තරම් විදිහට උදව් කරා. ඒ වගේ සිටුේෂන් එකක්, ඒ වගේ තත්ත්වයක් ආවම කොහොමද අපි ඒකට ඉක්මනට මේ උදව් කරන්න ලෑස්ති වෙන්නේ? අන්න ඒ දේ තමයි අපි මේකෙන් බලාපොරොත්තු
0: වෙන්නේ. ඔව්. එතින් මං හිතන්නේ අනිවාර්යයෙන්ම බොහෝ විට අපේ දාබර ශ්‍රාවකයන් මේක අහගින් හැමදෙනාම කැමති වෙයි එකතු වෙන්න සරණදී බෙන්නමන් ෆන්න එකත් එක්ක. බොහෝ කාලීනව අපි දැකලා තියෙන දේවල්, අහලා තියෙන දේවල් එක්ක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ ෆන්ඩ් එකක් අරමුදලක් කියලා කිව්වම කොහොමද මේක කළමනාකරණය වෙන්නේ, කොහොමද මේක ගවර්න් වෙන්නේ මේ කියන කාරණාව. ඉතින් අපි ඒක ගැන මුලින්ම කතා කරමු. මොකද මං හිතන්නේ ඒක බොහොම වැදගත් කාරණාවක් අපි අපේ ශ්‍රාවකයන්ට නැත්තම් ඔබගේ මේ ලංකාවේ ඉන්න, ඒ කියන්නේ බ්‍රිස්බේන් විසින ශ්‍රී ලාංකික පුරවැසියන්ට, බ්‍රිස්බේන් විතරක් නෙමෙයි මං කියන්නේ ලෝකේ වටා ඉන්න සියලුම දෙනාට එකතු වෙන්න පුළුවන් මේකත් එක්ක. ඉතින් මේ සියලු දෙනාට වැදගත් වෙන දෙයක් තමයි කොහොමද මේක කළමනාකරණය වෙන්නේ, කොහොමද මේක ගවර්න් වෙන්නේ කියලා දැනගන්න එක, ඔවුන්ගේ විශ්වාසය තර වෙන්නටත් එක්ක. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු.
2: Now, it's a great question, and you know, for years we've helped communities in Sri Lanka, and it's often been, you know, in small ways, some friends come together, we donate the money, and we do some good work in Sri Lanka. This is obviously very different. So we have a proper, you know, we have registered organization. We have a proper constitution. The constitution outlines all the rules in terms of how the money comes in. We aren't able to use it for any other purpose but to help communities in Sri Lanka. There are no director fees, and most of our operating costs are also low because we're very lucky to have a lot of pro bono partners. So just to give you an idea, you know, we have a board and all the information you can find online. It's obviously Dulip, myself, we've got partners in Sajani, Tiranjit, Nilupali, and Dr. Dinesh Palipana. That's, I'm sure, very familiar to the Sri Lankan community here in Brisbane in particular. And we also have a pro bono investment partner. So again, whilst we have good understanding of investments and on the you know, the prudent investment management, again, as an added sense of what's the word I'm looking for, I guess security, we've partnered with a investment firm, and they're giving us pro bono advice. They're managing the fund for us. Obviously, all the decisions are still ours, and based on investment performance, we will, as a board, decide where those funds are going. So based on investment return, you know, 1 year we might do 2 distributions, the next year we might do 4 distributions, all based on the performance. And I might get Dulip to talk roughly about some of the figures that we're looking at, you know, what our targets are and how we aim to distribute as well.
1: Stutis, I think. ඊටකලින් මම පොඩ්ඩක් කියන්නම් අපේ සසෙන්ක කිව්ව වගේ මේ අපේ ස්ට්‍රක්චර් එක, يعني මේක කොහොමද ගවර්න් වෙන්නේ කියන එක. මේක පබ්ලික් කම්පැනි එකක්. සසෙන්ක කිව්ව වගේ මේක රෙජිස්ටර් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියානු ACNC, يعني ඕස්ට්‍රේලියානු චැරිටි ගවර්නින් බොඩි එකේ ඒක රෙජිස්ටර් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේ මොඩල් එක ගත්තොත් එහෙම අපි ඇත්තටම බලන්නේ ආරම්භයක් විදිහට ඩොලර් 50,000ක් සීඩ් ෆන්ඩින්, ඒ කියන්නේ මූලික අරමුදල විදිහට පටන් අරගෙන ඒක අපි ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ආයෝජනය කරන මුදලින් මේ මොඩල් එක ඇවිල්ලා අපේ මේ ඕස්ට්‍රේලියාවේ අපි ආයෝජනය කරන ඒ අරමුදලෙන් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට 7%ක විතර ලාභාංශ ලබා ගන්න. ඒක හරිම, ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් දැන් තියෙන ආර්ථික තත්ත්වයේ තුල වුණත් ඒ 7% ගන්නවා කෙනෙක් කරන්න පුළුවන්. ඊට වැඩි වෙන්න පුළුවන් ගොඩක් කලකට. 7% කියන්නේ හරිම, ඒ කියන්නේ ලේසින් කරගන්න පුළුවන් එකක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට ඒ මොඩල් එක ඇවිල්ලා ඒ 7% හම්බෙන ඒ මුදලෙන් 5.5%ක් අපි වෙන් කරනවා ලංකාවට උදව් කරන දේවල් වලට. එතකොට ඒ තියෙන වෙනස, ඒ කියන්නේ 1.5 හම්බෙන ලාභාංශය ආයි අනිත් පැත්තට ආයි ආයෝජනය වෙනවා. එතකොට ඒක තමයි අපේ මොඩල් එක. ඒ කියන්නේ දැන් අපි 50,000න් පටන් ගන්න එක ඒ 50,000 වෙන රිටර්න් එකෙන් එන ආයෝජනයෙන් තමයි දිගටම කරගෙන යන්නේ. ඊට අමතරව හැම අවුරුද්දෙම අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් 10,000ක් ඒ 50,000ට එකතු කරන්න. එතකොට අපි එහෙම බලපුවාම අපේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට අවුරුදු 25ක් ඇතුළත අපිට එන ආදායම, ඒ කියන්නේ අපේ ෆන්ඩ් එකේ ආදායම ඉතුරු වෙන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් වෙනවා. ඔක්කොම විස්තර ටික අපි ඇත්තටම අපේ මේ වෙබ්සයිට් එකේ තියෙනවා. අන්තර්ජාලයෙන් ඒ ටික බලන්න පුළුවන්.
0: ඔව්. මං හිතන්නේ දොලිප් අපි මීළඟට කියන්න ඕනේ දේ තමයි අපි කොහොමද මේ වන විට මොනවද ලංකාවට සරෙන්ඩිප් එන්ඩාවමන්ට් ෆන්ඩ් එක තුළින් සිද්ධ වෙලා තියෙන්නේ, සහ කොහොමද මේකට උදව් කරන්නේ? අපේ ශ්‍රාවකයන් කැමති ඇති ඔබත් එක්ක එකතු වෙන්න. ඉතින් කොහොමද මේකත් එක්ක එකතු වෙන්නේ? ඒ වගේම මේ වන විට වෙලා තියෙන දේවල් සහ මෙතනින් ඉස්සරහට අපි මොනවද කරන්න ඉන්න දේවල් කියන එක මං හිතන්නේ අපි කතා කරොත්.
1: ඔදුෂන්, දැන් අපේ මේකට දායක වෙන්න කැමති ඕන කෙනෙකුට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තර ටික බලන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එක ඇවිල්ලා Google search එකක් කරොත් Serendip Endowment Fund කියලා ඒ වෙබ්සයිට් එක ඔයගලන්ට පරිශීලනය කරන්න පුළුවන්. ඒකේ අවශ්‍ය විස්තර ටික ඔක්කොම තියෙනවා. ඇත්තටම ඒකේ ඒ වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට පුළුවන් දායක වෙන්න, මුදලින් දායක වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මොන හරි ඒ පිළිබඳව වැඩිපුර මොන හරි විස්තරයක් දැනගන්න අවශ්‍ය වුණොත් ඔයගලන්ට අපිව ඒක හරහා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. මම මේක ඇත්තටම කියන්නේ මේ මේ මේ සරෙන්ඩිප් ගැන කතා කරනකොට මම හිතන්නේ සසෙන්ක එක ගැන විස්තර කර, ඒ කියන්නේ සසෙන්ක තමයි ඇත්තටම මේක මේ අදහසත් එක්ක ආවේ ඉස්සල්ලාම. සසෙන්ක සහ සජානි තමයි මේක අදහසක් හැටියට ඉස්සල්ලාම ගෙන ආවේ. මේ මේ අදහස ඇත්තටම මේ, ඒ කියන්නේ මේක ගත්තොත් එහෙම හරිම සිම්පල්, ඒ කියන්නේ හරිම සරල අදහසක්. හැබැයි ඒ සරල අදහස නිසාම මේක හරිම ලේසින් කරන්න පුළුවන් සහ මේක හරිම පවර්ෆුල් අයිඩියා එකක්. ඒක තමයි මට කියන්න ඕනේ අනිත් එක.
2: Yeah, and look, just to echo what Dulip said, we would welcome any support. Obviously, we're looking to raise this $50,000 immediately. We've already raised $30,000 to date. We've got some good funds in the pipeline, but you know, obviously we're very keen to establish $50,000 so that we can get this fund up and running. All I just want to say is thank you for having us. If you want to consider a donation or you want to learn more, you want to speak to us, please visit the serendipendowment.org and get in touch with us online. Give us a call. Very keen to work together on making a large impact in Sri Lanka.
0: Oh, බෙවින්ම ස්තුති සසංග, ඒ වගේම දුලිප් ඔබ දෙදෙනාටම, ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් ස්තුති කරනවා අපේ ආදරණීය මාතෘභූමියට මේ ආකාරයෙන් සරෙන්ඩිප් එන්ඩාවමන්ට් ෆන්ඩ් එකත් එක්ක මේ දායාද අරමුදලත් එක්ක මේ විදිහට උදව් කරන්න ලංකාවේ මූලිකව අපි දකින ප්‍රශ්නවලට මේ විදිහට උදව් කරන්න සහයෝගය දෙන්න මේ අවස්ථාවේදී මේ කර්තව්‍ය කරන එක සම්බන්ධව, ඒ වගේම තමයි ඉතින් බෙහෙවින්ම ස්තුතියි අද ඊළඟ දිනේදී අපිත් එක්ක එකතු වුණාට, අපේ ශ්‍රාවකයන්ට අපේ දායකට අසන්නන්ට මං හිතන්නේ බොහොම වැදගත් පණිවිඩයක් එකතු වෙන්නට ඇති මේකත් එක්ක. ඉතින් දායකට අසන්නනේ මේ විදිහට අපි අවසන් කරනවා අපේ පළවෙනි කතාබහ. අපි ගීතයකට යමු වෙලා නැවතත් සංගීත රසයෙන් අපේ කර්ණ රසායනය කරගෙන අපි ආපහු එකතු වෙමු මේ ඊටදා. I don't know.

0: 48 different languages, 50 different cultures, and just one radio station, 4EBFM.
1: Listen to 4EBFM and the world is yours.
2: Oh, ඉතින් ඉරිදා දවස කියලා කියන්නේ බොහෝ විට බොහෝ වෙලාවට අපේ දයබර අසන්නන් බලාගෙන ඉන්නවා අපේ නිරෝධගෙන එන පුවත් ප්‍රකාශය අහන්නට. මොකද සතිය පුරාවට ශ්‍රී ලංකාවේ මොකද වුණේ කියලා හොයලා බලලා මේ විස්තර එකතු කරලා ඔහු අපිට එවනවා ලංකාවේ මේ සතිය මොකද වුණේ කියලා ලංකාවේ ප්‍රවෘත්ති කැටිකොටගත් ප්‍රවෘත්ති විකාශය. ඉතින් අපි ප්‍රවෘත්ති විකාශයට සමන් දීලා අපේ ඉරිදා අරුණැල්ලි මීළඟ කොටසත් එක්ක එකතු වෙමු.
3: සති අන්ත පුවත් පසුබිම.
4: වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව පසුගිය 21 වෙනිදාට වසර දෙකක කාලයක් ගතව තිබෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එම බැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර් දිසානායක මහතා ඡන්ද 56,34,915ක් එනම් 42.31 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රමුඛතාවය ලබා ගත් අතර සමගී ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා ගත්තා. පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක වැඩි බහුතරය හිමි නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණන් කිරීම සිදු වුණා. දෙවන මනාපය එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර් දිසානායක මහතා මුළු ඡන්ද 57,40,179ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. අනුර කුමාර් දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ සමරගමු යන පළාත්වලින් වැඩි බලයක් තහවුරු කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා උතුර, නැගෙනහිර සහ වතුකරේ ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර පසු ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව විසරුවා හැරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී ජාතික ජනබලවේගය මුළු ඡන්ද 68,63,186ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ටාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් නිරාගත්තා. මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයද වනවා. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගය ආසන 40ක් ලබා ගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක් බැකින් ලබා ගත්තා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි තේමාව යටතේ දිවයිනපුරා ජනරැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැලි මාලාව මගින් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ, ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ ඒහා බැඳුණු අපරාධ කල්ලි මර්ධනය කිරීමට රජයේ යන වැඩපිළිවෙල හමුවේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලන ඉටෙරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. මේ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. අකුරැස්සේ පැවති ජන රැලියට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
5: දැන් මැද පෙරදිග යුද්ධය පටන් ගත්තා. තාම දැන් ආයේ අප්‍රේල් මාසෙ තිබුණු තෙල් මිලටම ලෝක වෙළඳපොලේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා. ලොකු පීඩන දැන් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බැලුවා මොකද්ද? ඒ ලෝක වෙළඳපොලේ දැන් සමහර අයට කිව්වනේ ඉස්සර කියනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. අපි මේ සැරේ ලෝක වෙළඳපොලේ ගානට ඉහළ දෙන්නේ නෑ. අපි මොකද කරේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන මාස 4ම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100 ගානේ දුන්නා. හැම ලීටරයකට අපිට ඒකට ගියා කෝටි 6000ක් ගියා. දැන් ආයෙ වැඩි වෙලා. ලෝක වෙළඳපොළ 90 11 ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන් මෙහෙමයි. මරාලයක් කඩා වැටුනාම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳට දීපු දීවර ජනතාවට මුහුදු ගන්න බැරුණ. අපි මොකද කරේ? අර ඩීසල් රුපියල් 100 සහනාතරට අමතරව දීවර ජනතාවට අමතර රුපියල් 50ක් දුන්නා තව ඩීසල් ලීටරයකට. දවසකට ඩීසල් ලීටර 25කට, මාසයකට දවස් 25කට, ඒකන ලීටර 625කට, මාසයකට රුපියල් 50 ගානේ දුන්නා. 32,250ක් වගේ අපි නේද? අපි ගෙවීමක් කරා. එයි බලා ගන්න ඕන. දරුව බලා ගන්න ඕන. ආර්ථිකයේ අවස්ථ පීඩනයක් ආවොත් තෙල්මිල සාමාන්‍ය තත්වයක් නම් අපි සානාධාර දෙන්නේ නැහැ. හැබැයි තෙල්මිල දරා ගන්න බැරි නම් අපි සානාධාර විදුලි බිලට
4: මේ අතර එළඹෙන අයවැයමකින් දැන්ට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
5: එළඹෙන අයවැය ලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරනවා මම අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා තියෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන්ට අපි සකස් කරලා තිබෙන අයවැය ලේකණිය අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, ඩිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000ක්. බිලියනයක් කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000ක් ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම්. පාරවල්, පාලම්, විදුලිය, යටතල පහසුකම් ඔක්කොම හදන්න ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්දපත් වෙනවා. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි කොහමද ගමට එවන්නේ? එකක් සංවර්ධන වැඩ හරහා එවන්න ඕන. දෙක දෙවැනි එක අපි එවන්න ඕන නැති බැරි අයම තෝරලා සහනාධාර හරහා. අස්සසුම වකුගඩු රෝගීන්ට පාසල් පොත් මිලදී ගන්න බැරි අයට මේ දෙසැම්බර් මාසෙත් අපි අස්සසුම ගන්න ළමයිට සහ පාසලේ ළමයි 200ට වඩා අඩු දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා. මේ දෙසැම්බර් වලත් මම සල්ලි වෙන් කරලා බලලා ආවේ එකක් වෙන් කරලා තියෙනවා. හැබැයි සානාධාර විශාල ප්‍රමාණයක් හැමදාමත් ජනතාවගේ සානාධාර මත යැපෙන එක හොඳ නෑ. හැබැයි හැමදාමත් සානාධාර වලින් බලාගත්තු සමාජ කණ්ඩායමක් ඉතුරු වෙනවා. හැමදාමත් එක තියෙනවා. ආර්ථිකයේ කොච්චර දියුණුව ගත්ත රටවල් වල සානාධාර වලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් මාර්ගය උපයා ගැනීම සඳහා ශාරීරික ශක්තිය නැති, හදිසියේ තමන්ගේ ආදායම් මාර්ගය සකස් කරමින් හිටපු කෙනා මොකක් කරා පියසෙනකට පත් වුණා නම් ඒට ආධාරයක් දෙන්න රටක් කියන්නේ එහෙමයි. ඒ ජනතාව බලා ගන්න අපි කොච්චරද කියනවනම් අපි බලා ගන්නවා අද සමා සංවර්ධන මධ්‍යස්ථාන වලින් දරුවා කියලා අම්මා තාත්තා අහිමිලා බාරකාරයක් නැති දරුවෝ ඉන්නවා. ඒ හැම දරුවෙකුට මේ ජනවාරි මාසේ දන් ගිණුමකට රුපියල් 5000 ගානේ දානවා. 18 දරුවෝ කෙලියට ගිහලා තනියම මොකද කරන්නේ? අපි ඒක අවුරුදු 21 දක්වා අපි බලා ගන්න තීරණයක් ගත්තා.
4: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජෙන්ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියම වී සිටින තරුණයාගේ දෙමාපියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාවේදී. මෙයට නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් බැඳියත් වන බවද ජනාධිපතිවරයා ධාවධාරණය කළා. සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර විසානායක මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා. ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදු කරන ඉල්ලීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීම් කරමි. ඔවුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණ තිබුණේ අනෝජන් සිවරාසාට තම පවුලේ සමාජිකයන් සමග දුරටික මට්ටමින් මැදිහත් වන බවද ජනාධිපතිවරයා ධාවධාරණය කළා. සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර විසානායක මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා. ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට

0: රොජන් සිමරා සසරග දුරකත්නය ඔස්සේ අදහස් හුමාරු කර ගැනීමට අවස්ථාව හිමි වුණා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබිය සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට මේ වන විට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වනවා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිරත පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර පහක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රසමාණික මහතා ප්‍රකාශ කළේ රජයේ මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
1: මෙහි පසුබිම තමයි මාස කිහිපයකට පෙර අපහාසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. වසර පහක සිර දඬුවමක් ඒ අවස්ථාවේදී ඔහුට නියම වුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කළා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජ විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේදී මොහුට මරණ දඬුවම ලැබී තිබෙන බව ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතාට මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි තා ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවා යයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා.
0: මේ අතර මරණ දඬුවමට ලක් වූ අනෝචන් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියා අගමැති මෝදිගේ සහය ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා.
2: අඬකොට සානායක මැතිතුමා ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔබතුමා මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට පුද්ගලික ටෙලිෆෝන් කෝලයක් කරන් කතා කරලා කියන්න එතුමාට. එතුමා කරයි අනිවාර්යෙන්. මොකද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘ විභූෂණ. එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරේබියා අගමැති සහ කුමාරයා. එතුමා ඉල්ලීමක් කරන්න එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න.
0: අනුජෙන්ට සමාව ලබා ගැනීමට හැකියතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
3: ඔව් මේ තොරතුර විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතර විදේශ අමාත්‍යංශය විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීතිසහාය ලබා දීම සඳහා තනාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජ්‍ය අපේක්ෂාව. දෙවෙනි රාජතාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම විදේශ අමාත්‍යංශය කරමින් ඉන්නවා.
0: වත්මන් ආණ්ඩුව තනිපක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වෙනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ අතර 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන උද්ඝෝෂණය හා ඊට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.
4: 17 ගණනාවා විධායක බලතල අඩු කරා. 18 ගණනාවා අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 19 ගණනාවා ආපහු විධායක බලතල අඩු කරා. 20 ගණනාවා ගෝඨාභය රාජපක්ෂ 19 අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 21 ගණනාවා බංකොලොත්තුනයින් පස්සේ නිර්මාණය වුණු රජය ඒක කරෙත් විධායකයේ බලතල අඩු කිරීම. මොකද 22කින් වෙන්නේ 22කින් වෙන්නේ විධායකයේ අනසකට රටේ අධිකරණය යටපත් කරන, රටේ අධිකරණයේ නිදහස ස්වාධීනත්වය විනාශ කරන, පළුදු කරන, රටේ අධිකරණය සහ ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය පිළිගනි සහමුලිම විනාශ කරලා නැවතත් වරක් විධායකයේ බලතල ශක්තිමත් කරන. දැන් මේ අද අපි කතා

0: ඔව ඉතින් නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ඉරිදා අරුණැල්ල සමග දාබර අසන්නන ඉතින් අද අපිත් එක් එකතු වෙලා ඉන්නවා සම්මාන ලාබී පුද්ගලයෙක් සැප්තම්බර් 20 වෙනිද සරලාංග 2026 අපේ සිංහල සංගමයෙන් සංවිධානය කරනු ලැබු සරලාංග 2026 වේදිකාවේදී ඔහු සම්මාන ලාබී වුණා වසර 30ක අඛණ්ඩ සමාජ සේවයත් එක්ක අපේ අවෝඩ් ඔෆ් ඕනර් විදිහට මේ සම්මානය පිරිනැමුවා අපේම දයාබර ආනන්ද සමරතුංග මැතිඳුන්ට ඉතින් එතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවාද ෆොයිබී මැදිරිය තුළ වසර 30ක සමාජ සේවය කියන එක සම්මානයක් පුද කරලා අපිට අගය කරන්න බැරි වුණත් ඔහුගේ වසර 30ක සේවය ගැන අද අපි කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ලේසි කටයුත්තක් නෙවෙයි ආනන්ද මහතාන්නි වසර 30ක් මේ විදිහට සමාජ සේවයත් එක්ක එකතු වෙලා මේ බ්‍රිස්බේන් ශ්‍රී ලංකන් කොමියුනිටි එකත් එක්ක අපේ සමාජයත් එක්ක එකතු වෙලා මේ කාර්ය කරේ කොහොමද? මේ කාර්ය ඔබ ආරම්භ කළේ කොහොමද? මේ ගැන අපි පොඩි විස්තරයක් කළොත්.
1: ඔව් ඇත්තටම පළමුවෙන් මම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම මේ අවුරුදු 30ක කාලය තුළ මේ ප්‍රජා සේවාව ගැන කතා කරන නම් ඉතාමත් දීර්ඝ කාලයක්. ඉතින් දීර්ඝ වැඩ කොටසක් කරන්න ලැබුණේ. මුලින්ම ඇත්තටම මට අවස්ථාව ලැබුණේ 1995 තමයි මම බිස්පෙන්ගොල්ට සංක්‍රමණය වුණේ ඇඩ්ලේඩ් නගරයේ සිට. එතකොට ඇඩ්ලේඩ් නගරෙත් මම සිංහල සංගමයට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඉතින් මෙහාවට පස්සෙත් මම බැලුවා මෙහෙ කොහොමද කියලා. මොකද ඒ අවශ්‍යතාවය ඇඟේ තියෙන නිසා. ඉතින් මට අවස්ථාව ලැබුණා මෙහෙ සිංහල සංගමයට සහ ෆෝබි ගුවන් විදුලියේ ශ්‍රී ලංකේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න. ඉතින් මෙහිදී ප්‍රජා කටයුතු කරන්න සමාජයේ ගැන ඇත්තටම ඉස්සලාම දැනුවත් වෙලා ඉන්න ඕන. මොකද්ද මේ සමාජයට අපින් කරන්න පුළුවන් කියන. ඉතින් සංගමය තුළින් මම කටයුතු කරනකොට සුභසාධක ලේකම්, සංස්කෘතික ලේකම්, සභාපති වශයෙන් වසර ගණනාවක් විවිධ වසරවල සේවය කරන්න ලැබුණා. එතකොට මට තේරුණා මේ සමාජයේ මේ ප්‍රජාව කොයි විදිහටද ගමන් කරන්නේ, මොනවද අවශ්‍ය කියන එක. අපි විශේෂයෙන්ම මේ සංගමය තුළින් පිහිටවා තියෙන ආයතන සරලාංග, අලුත් අවුරුදු උත්සවය ඔයාගේ ආයත් ඒ අංග තුළින් මට පුළුවන්කම වුණා නායකත්වය සහ ඒ සංවිධානය කටයුතුවට සම්බන්ධ වෙලා යම් යම් කර්තව්‍යයන් සේවාවන් කරන්න. විශේෂයෙන්ම ඒ කටයුතු සංවිධානය කිරීමට නායකත්වය සැපීමේදී අපේ මේ ජනතාව ප්‍රජාව ගැන අවබෝධයක් මට ටිකින් ටික ලැබුණා. මොකද මූලික වශයෙන්ම ඔබට කියන්න ඕනේ අපේ මේ සමාජය, අපේ මේ උපසංස්කෘතියක් මේ රටත් තුළ සංක්‍රමණය වෙලා ඉන්නේ. එහෙමනම් අපි අපේ අනන්‍යතාවය රැකගන්න ඕනේ. එහිදී මම මූලිකත්වය දුන්නේ අපේ භාෂාවට, අපේ සංස්කෘතියට. මම හැම වෙලේම කතා බහ කළා මේ භාෂාව සහ සංස්කෘතිය පවත්වාගෙන යා යුතු, ඒ තුළින් අපි කටයුතු කරමු, ඒවට මුල් තැන දෙමු කියලා. ඒ අනුව සරලංග වල අංග කීපයක්ම සිංහල වලින් සිංහල භාෂාවට මුල් තැන විදිහට නැටුම්, සංගීතය, නාට්‍ය වලින් කරන්න ඕන. ෆොයිබි ගුවන් විදුලියෙත් අපි සිංහල වැඩසටහන් පටන් අරන් අපේ දරුවන්ට මේ අවස්ථාව ලබා දුන්නා මේ මයික්‍රෝෆෝනේට කඳවලා. මොකද ඒ දරුවන්ට සිංහල භාෂාව සාවත්‍රට පුහුණු කරන්න අපිට අවශ්‍යයි. ඔවුන්ගෙන් ගිලිහි යන්න නොදී රැක ගන්න අවශ්‍යයි. ඒ නිසා මම මොකද කළේ, ළමා හමුව කියලා වැඩසටහනක් මේ ගුවන් විදුලි මේ මැදිරිය තුරම පටන් අරන් වසර ගණනාවක් එක දිගටම අරන් ගියා මගේ බිරිඳ නයනස් සමග. ඉතින් මෙන්න මෙහෙමයි මේ ප්‍රජාවට අවශ්‍ය මොනවද කියන එක තේරුම් අරන් තේරුම් ගත්තා ටික කාලයකින්. ඊට පස්සේ ඒ කටයුතු ඒ විදිහට කරගෙන යන්න මට හැකි වුණා. විශේෂයෙන්ම මේ ජනතා මේ ප්‍රජාවගේ සිංහලකම, සංස්කෘතිය, ශ්‍රී ලංකේ සංස්කෘතිය එකට එකතු වෙන්න තව තවත් වර්ධනය කරන්න. අපි සරලාංග සංවිධානය කටයුතුවලදී අපි විශේෂයෙන් කියන්න ඕන පුහුණු කටයුතුවලදී අපි එකතු වෙනවා මේ සරලාංග වලට ප්‍රථම මොනවද හදාගෙන ඉන්නේ, කිරිබත්, කැවුම්, කොකිස් ඔය වගේද. එතකොට අපි අනන්‍යතාවය එතන තියෙනවා. අපි අවුරුදු උත්සවයට මොනවද ගේන්නේ කියලා අපි නියම කරනවා. මේවත් අරගෙන ඉන්න කියලා අපි රබන් ගහනවා. අපි රබන් ගහන්න පටන් ගත්තා. අපි එතකොට ඒ ජනකවි කියන්න පටන් ගත්තා. ඉතින් අපි අනන්‍යතාවය අන්නේ ඒ විදිහට තමයි මම මේ සමාජයට මේ ප්‍රජාවට මෙන්න මේ විදිහට කටයුතු කරගෙන යන්න පටන් ගත්තේ ඇත්තටම.
0: ඔව්. ඉතින් ඒ වගේම තමයි අන්තිමට දැන් ගොඩක් වෙලාවට සමාජ සේවය කියන කාරණාවේදී, අපි මේ කොමියුනිටි සර්විස් කියන කාරණාවේදී බොහෝ දෙනෙක් අනිත් පැත්තට අහන දෙයක් තමයි, හරි අපිට එන්න පුළුවන්, හැබැයි ඔකට වෙලාව තියෙන්නේ කාටද? ඒ වගේම තමයි ඔකට එන්න පුළුවන් මොනවද අපිට ලැබෙන්නේ මේ කාරණාව. ඉතින් මේ විදිහේ වසර 30ක සමාජ සේවයට ඔබ කොහොමද කාලය හොයාගත්තේ? ඒ වගේම තමයි ඔබට මොනවද ලැබුණේ? මේක ඇතුළේ.
1: මම හිතන්නේ හොඳම ප්‍රශ්නයක් ඔබ ඇහුවේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න පුළුවන් හොඳම ප්‍රශ්නේ. හොඳයි මෙහෙම ඒක ඉස්සෙල්ලා මුලින්ම අහපු ටිකට කියලා මේ කොහොමද මේකට මේ කාල වේල. ඕක තමයි තියෙන ප්‍රශ්නේ අපිට කාල වේල. මොකද ඔබ දන්නවා මේ අපි මෙහාට සංක්‍රමණය වුණේ අපි මූලික වශයෙන්ම අපේ දරුවන් වෙනුවෙන්. එහෙම නැත්නම් අපේ රැකියාව තව ටිකක් වර්ධනය කරලා දැනුම වැඩි කරගෙන ඒ මූලිකත්වය මේ රටේ කරගෙන යන්නේ අපි කුටුම්භ ආරක්ෂා ක්‍රමින් අපිට බිරිඳ ඉන්නවා අපිට දරුවන් ඉන්නවා මේවත් ආරක්ෂා කරන රැකියාව අතරගෙන තමයි. එතකොට අපිට කොහෙන්ද කාලේ කොහොමද මේක කරන්නේ? ඔය පස්සෙන් තමයි අහන්නේ. එහෙමනම් මොකද කරන්න ඕන? අපිට එහෙම වෙනම කාලයක් වෙන් කරගන්න බෑ. මොකද අපි වෙනද සංකීර්ණ වලට යන්න ඕන, වෛද්‍යරය හම් වෙන්න ඕන, ඔක්කොම දේවල් කරන්නේ කොහොමද? නෑ, අපි අර බෙදාගත්තු වෙලාවේදී අර ඒවා කලමනාකරණය කිරීම කියන වචනේ මෙතනදී ප්‍රයෝජන වෙනවා. බෙදා එකක්වත් අත්හරින්න එපා. අත්හරින්න බෑ. නෑ, අපිට වෙන්න බෑ. ළමයා ලොකු වෙනකන් ළමයාට පන්ති එක්ක යන තියෙනවා, අර වැඩි කරන තියෙනවා. ඒ නිසා අපිට ওই මීටින් එකට එන්න බෑ. අපිට ওই සරලංග වලට උදාහරණයක් වශයෙන් එන්න බෑ. නෑ, එතකොට ඒකත් එක අංගයක්. අර චර්ය අර තිබුණු සොපින් යෑම රැකියා කිරීම එවාගේ මේකත් තමයි සරලංග වලට සහභාගී වීමත් එක අංගයක් කියලා හිතාගෙන ඒකටම කාලය යොදාගෙන එන්න ඕන. නමුත් පොඩි පොඩි කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. මේ කැපකිරීම කරන්න මේ ජීවිතේදී අවශ්‍යමයි. ඉතින් එතනදී අපි කලේ කොහොම හරි සහභාගෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙමත් කිව්වටත් මදි. අපි කොච්චරනම් ශ්‍රී ලංකේක වශයෙන් අපේ ඇඟවල් වල තියෙනවා යම් යම් කුසලතාවයන්. ඒවා හැංගිලා තියෙන්නේ. ඒවට තැන සීලා කතා කරාම අන්න තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න ඕනෑම කෙනෙක් කැමති. ඕනෑම කෙනෙක්. හැම ඒවා විවිධයි. ඉතින් ඒගොල්ලන්ට කතා කරපුවාම එහෙම නැත්නම් ඔබේ දරුවට ඒව අනිවාර්යම ගිහින් තියෙනවා, මේ අනිවාර්යම පිළිදලා තියෙනවා. ඒ අවශ්‍යතාව ඒ හැකියාවන් කුසලතාවයන් එළිදක්වන වේදිකාව සලසපුවාම වේදිකාව විවෘත කරපුවාම අන්න ඒගොල්ලෝ නිකම්ම වාගේ එහෙම නැත්නම් ඉදිරිපත් වෙනවා. පසු ගෑමක් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකේකට විවිධ දක්ෂතාවයන් තියෙනවා. දැන් ඒක අපි ඊළඟට නායකත්ව වශයෙන් හා සංවිධානයේ වශයෙන් අපි තේරුම් ගන්න ඕන කොහොමද ඒ හැකියාවන් සහ කුසලතාවය තියෙන්නේ කියලා. නිවැරදිව එතනදී මම භාවිතා කරනවා අපිට තියෙන්න ඕන ඉව කියන වචනේ. ඉව තියෙන්න ඕන. දැන් ඔබ මම දන්නවා මේ අවුරුදු කීපයේදී ඔබ මයික්‍රෝෆෝනේට සම්බන්ධ කරන්න ඕනේ. ඔබට සමාජ චිත්‍ර අඳින්න පුළුවන් ඇති. ඔබට චිත්‍ර අඳින්න දීර්යට වැඩිය ඔබට මයික්‍රෝෆෝනෙන් කටයුතු කරන්න දුනොත් ඔබ ඒක සාර්ථකව කරන. අන්න ඒ විදිහට ඉවත් තියෙන ඕන අපේ ජනතාව මේ සංවිධානය කරන පිරිස් ගැන. එහෙම හිතලා ඒ වැඩ කටයුතු බාර දීපුවම ඒ කටයුතු හරියම සාර්ථක වෙනවා. අපි දන්නවා සරලංග තිරේ පිටිපස්සේ සෑහෙන වැඩ කටයුතු කොටසක් කරන්න. ඒව බෙදලා දෙන්න ඕනේ. අවුරුදු උස්සේ කියන්නේ පුදුමාකාර සංවිධාන කටයුතු අවශ්‍යයි. ඒකේ ඒ පුද්ගලයන්ට ඒ දේවල් පවරන්න අපිට හැකියාව දක්ෂ මේ අවබෝධ කරගත්තොත් ඉව තුළින් මං හිතනවා මේ වැඩ කටයුතු කරන්න පහසු නැහැ. එතකොට ඒගොල්ලෝ අධෛර්ය වෙන්නේ. අර කියපු දේවල් අපිට එන්න විදියක් නෑ. අපිට සහභාගී වෙන්න බෑ. පොඩි පොඩි තනතුරු. තනතුරු කියනේවා මේ තනතුරු වලම නෙමෙයි යම් යම් සංවිධානයේ කටයුතු අපේ ඇඟේ තියෙන ඕනෑම කෙනෙකුට යම් කිසි නායකත්වයේ කියන එක දීපුවාම එයාට නිකන් හැඟීමක් එනවා, ආඩම්බරයක් එනවා තමන් ගැන, තමන්ගේ දරුවන් ගැන. ඉතින් ඉදිරිපත් වෙනවා. ඒ නිසා පසු ගෑමක් නොවන විදිහට ඒ පිළිබඳ යුවක් ඇතුව කොහොමද මෙයාට මේක කරන්න පුළුවන් කියන එක කරකම වට පිරිස් බලය නිකම් හම්බ වෙනවා. අපි ආරම්භක යුගයේ අපිට මිනිස් සම්පත තිබුණේ නැහැ. අපි දෙතුන් දෙනා සමහර විට විවිධ තනතුරු බාර අරන් කළේ ඉවසීම තුළින්. ඒ අනික් එක තමයි මේ අනිවාර්ය මේ සංවිධානය කටයුතු කිරීමේදී ගැටුම් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. අපි එකිනෙක වෙනස් පුද්ගලයෝ, ඇඟිලි පහ වෙනස් පුද්ගලයෝ. නමුත් ඇඟිලි පහ එකතු කරලා ඊට පස්සේ හොඳ ශක්තියක් ලැබෙනවා. අපි තේරුම් අරන් ඒගොල්ලන්ගේ මොනවද කියන එක තේරුම් අරන් අර ගැටුම් වලට ඒ මතවාද වලට ඉවසීම නායකත්වයට තියෙන මොනවද කියන ඉවසීම ඊළඟට තමයි ඉව. ඔය දෙකත් මුල් කරගෙන මේ වසර ගණන මම මුඟක් ඒ දෙකට තමයි මුල් තැන දුන්නේ. අන්තිමට අපිට හිමි වෙන්නේ මොකද්ද කියලා ඔබ ඇහුවා. ඇත්තටම අපිට අන්තිමට තියෙන්නේ ආත්ම තෘප්තිය. ඒක සල්ලි වලින් ගන්න බැරි දෙයක්. මේ වැඩ කටයුතු ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ සරලංග දර්ශන විවිධ අපසංග ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ මෙතන වැඩසටහනක් ඉවර වෙලා මේ පඩිපෙළ බහගෙන යනකොට පුදුමාකාර සතුටක් ලැබෙන. ඒ සතුට කියන්න බෑ. කෙනෙක් එක්ක සාකච්ඡා මට අවස්ථාව ලැබුණා. දීර්ඝ වශයෙන් විවිධ පුද්ගලයන් සමග ලංකාවේ දේශපාලනඥයන් කලාකරුවන් සමග සාකච්ඡා කරන මේ මැදිරිය එතකොට ඒක ඉවර වෙලා යනකොට ලැබෙන සතුට ආත්ම සුප්තික. ළමයි ගීතයක් කියලා ළමයි වයලින් එකගෙනලා මෙතන වාදනය කරනකොට මමත් මගේ බින්ද නයනත් ඒ ලැබෙන ආත්ම ඒ ළමයාගේ මූණ ඒ ළමයාගේ hina කොයිතරම්ද දේවල්. ඉතින් ඒ ළමයාගේ දක්ෂතාවයේ දිනු වෙන ඒ ළමයා සිංහල භාෂාව කතා කරන්න පුරුදු වෙන ඒ වගේම අපේ හිත් තුලත් අපේ ප්‍රජාව තුල ඒ දෙමොම්පියන්ට ඇති වෙන ලොකු සතුටක්. වේදිකාවෙන් ඉඳලකොට ගුවන් විදුලි තුරින් සින්දුවක් ගීතයක් අහනවා. ඉතින් මෙන්න මේ වාගේ පොදුවේ හැම කෙනාගේ පිළිවෙලන අවබෝධයක් ලබාගෙන ඉවසීම සහ ඉව තුලින් මේ කටයුතු කරගෙන ඉන්න පුළුවන් වුණා කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම අපිට විශාල ආත්ම තෘප්තියක් ලැබුණා. එච්චර තමයි වැඩ ඉදිරි වෙන්නේ.
0: ඔව්. ඔබ ඇත්තටම මම මීළඟට අහන්න යන ප්‍රශ්නයටත් පිළිතුරක් ලබා දුන්නා. මොකද වසර 30ක මේ වගේ සේවයක් කියලා කියන්නේ මම හිතන්නේ සංගම් ගණනාවක ඔබින් නැති, කමිටු ගණනාවකින් නැති මේවා ඇතුලේ එකිනෙකා සමග මේ කාර්යයන් කරනකොට බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා. ඔබ ඇත්තට මේකට පිළිතුරු ලබා දුන්නා කොහොමද? හැබැයි මම හිතනවා එය තව දුරටත් අපි දීර්ඝව පොඩ්ඩක් සාකච්ඡා කරොත් හොඳයි කියලා. මොකද එකක් තමයි අපි බොහෝ වෙලාවට දකින කාරණයක් තමයි මේ කොමියුනිටි වලට නැත්නම් සමාජයේ ක්‍රියාවන් වලදී මේ දේවල් කරගෙන යනකොට සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති වුණත් මේ තමන්ගේ වගකීම يعني ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ මේක අපි මුදල් රැගෙන කරන දෙයක් නෙමෙයි, මේක අපි සමාජයට වෙනුවෙන් කරන දෙයක්. ඉතින් මේ වගේ කතාවක් අහගෙන නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් ඇති කරගෙන මට මෙතන ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ කතා අපිට ඇහෙනවා. ඉතින් මේ සමාජ වගකීමක් විදිහට අපි ගන්නෙ කොහොමද? මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒ ප්‍රශ්නය දුර දිග යන නොදී විසඳගන්නේ කොහොමද? ඔබේ අත්දැකීම් වලින් මේ ආකාරයෙන් මේ දේවල් කොහොමද සිද්ධ වුනේ?
1: ඔව් ඇත්තටම මුලින් මම මෙහෙම කියන්න ප්‍රශ්න කිපම උපරිම ප්‍රශ්න ඇති වුණා. ඒ කියන්නේ මනසට ලැබෙන වේදනාව වගේම භෞතික වශයෙන් ශාරීරික වශයෙන් සමහර අවස්ථාවලදී අපිට හිංසාවලට ලක් වෙන්න ලක් නොවි බේරුණා බොහොම අවස්ථාවලදී. ඒවා මේක බලාගෙන තමයි අපි ඇත්තටම මේ කරන්නේ. ඒක හරි ඔබ කියන කතාව හරි. එහෙම අහන්න සිද්ධ වෙනවා. කොහොමද ඒව කළමනාකරණය කරගන්නේ? ඉතින් මූලික වශයෙන් මම ඉස්සෙල්ලත් කිව්වා ඉවසීම කියන එක තියෙනවනะ. අනික හොඳ අවබෝධයක් ගන්න ඕන ඇයි මෙයා මේ විදිහට ක්‍රියා කරන්නේ? අපි හිතමු මොකද අදහස් විවිධයි. අපි ක්‍රියා කරනකොට ඒ අදහසට එයා දක්වන ප්‍රතිචාරය වෙනස්. වෙනස් විදිහකට තමයි ප්‍රතිචාරය දක්වන්නේ. ඇයි ඒකට හේතුව? මගේ ළමයා ගත්තේ නෑ අනික් ළමයා ගත්ත සරලංගෝඩ. අපි තුම එහෙම උදාහරණ. ඉතින් ඒකෝ මේ ළමයාගේ තමයි හැකියාව වැඩි. නමුත් අර ළමයාට ගන්න විදිහක් නෑ. මොකද මේක ඇවිල්ලා සීමිත මේ එකක් හැම කෙනාටම අවස්ථාව දෙන්න ඕන. අන්න ඒක පැහැදිලි කර. අනිත් එක තමයි මේම ප්‍රශ්න ගැටළු ආපුවාම ඒ පුද්ගලයාට මොකක් හරි වගකීමක් හෝ ඒ ළමයාට කොහොම හරි chance එකක් දුන්නොත් එයා නිස්සබ්ද වෙනවා. එයා හිතනවා මගේ පුතාට ලබන සැරේ දෙනවා. ඔයාට ඊළඟ වැඩසටහන දෙනවා. ඔයාට මෙහෙම දෙන්නවා කියපුවාම ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ තමන්ගේ හිතේ තියෙන මේ වගේ මැඩපවත්ත ගන්නවා. කොහොම හරි ඉවසීමයි කලමනාකරණයයි ඒ පිළිබඳව පොඩි අර මුලින්ම කිව්වාගේ ඉවක් තියෙන නිසා කල්පනා වෙන්න ඕන, ඉවසීම වෙන්න ඕන, ප්‍රශ්න එනවා, ගැටලු එනවා, තර්ජන එනවා, නමුත් ප්‍රශංසා එනවා. ඉතින් ඒ හැම දෙකටම අපි මූණ දෙන්න අපි මනස හදා ගන්න ඕනේ. මොකද මේ කැපකිරීම කියන එක ස්වේච්ඡාවෙන් කරන්නට කිසිම කෙනෙකුගේ ලාභයක් නැහැ. ශ්‍රමය කාලයයි මුදලුත් වැය වෙනවා ඇත්තටම. මොකද වාහනයක ගෙන්න ඕන, පෙට්‍රල් වීදම යනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට එහෙම අදහසක් සමානට එන්න පුළුවන්. දුර බැහැර ඉඳන් එනවා. ඒ වෙලාවට ඒගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න ඕන. හරි, ඔබ කැමති නැත්නම් ඔබ අයින් වෙන තව දෙන්නෙක් එතන එන්නේ ඉන්නවා. එතකොට එයාට පසුගාමි වෙනවා. අපරාධේ තිබුණු chance එක මට නැතුව ගියන. මොකද ඕනෑම මූලින් කිව්ව ඕනෑම කෙනෙක් කැමති තමන්ගේ කුසලතාවය තමන්ගේ දරුවා හෝ අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒක අවබෝධ කරලා දීපුවහම ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. අනිත් එක තමයි මම මුලින්මත් කිව්වා ඇඟිලි පහ පස ආකාරය. හැම කෙනෙකුටම ඇහුම් කන්න දෙන්න ඕන වගේම හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නත් බෑ. පොදු වැඩ කරනකොට යම් යම් තීරණයක් ගත්තා නම් යම්කිසි නීති රාමුවක් තුළ අපි බැඳිලා ඉන්නේ වැඩ කටයුතු කරන්න. එතකොට අපි එකට යටත් වෙනවා. එයාට ඒක අවබෝධ කරලා දෙනවා. මත වෙන ඒගොල්ලන්ගේ අදහස් වුණාට ඒගොල්ලෝ එක එක යෝජනා ගෙනාවට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? අපේ නීති රීතියට පටහැනිද? නීති රීතියට අනුකූලද කියන එක හිතන්න ඕනේ. ඒගොල්ලන්ට අවබෝධ කරලා දෙනවා. මොන මත තිබුණත් මොන අදහස් කිව්වත් ඔයගල මෙයා ගන්න බෑ කියලා යම්කිසි හේතු අපිට ඉදිරිපත් කරන්න වුණොත් වයස් මට්ටමක් හෝ කාලයේ පිළිබඳ ප්‍රශ්නයක් හෝ මොකක් හරි ඒකට යා මං හිතන බුද්ධිමත් ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නේ. උන් අවනත වෙනවා. උන් ඒකට පිළිගන්නවා. අපි අර රාමුව තුල ඉඳගෙන ඒකට යටත්ව හැම කෙනාගෙන සිත් දිනාගෙන ඉවසීමෙන් කටයුතු කළොත් මං හිතනවා මේ කටයුතු කරන යන එක පහසු නෑ. ඉවසීම කියන එක තමයි වැදගත්. සිත් තැවුල් මල් ගල් මල් පොකුරු සියල්ලම එනවා මේ ආයතන දෙකෙම කටයුතු කිරීමේදී. හුඟක්ම හරිම සුන්දර වගේම අසුන්දර උදාහරණ තියෙනවා. නමුත් ඒව කතා කරන්න කාලයක් නෙමෙයි. ඒවට බොහොම නිහතමානීව බොහොම ඉවසීමෙන් මූණ දුන් නිසා තමයි අපිට මේ විදියට කටයුතු කරන්න එන්න පුළුවන් වුණේ.
0: ඔව්. එතෙන් අපි ඇත්තරම අපේ කතා බහේ අවසාන විනාඩි කිහිපයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආනන්ද මහතාන්ට මම හිතනවා ඔබෙන් අහන්න තියෙන මූලිකම කාරණාව තමයි, ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ වගේ පොදු වැඩ කරනකොට මූලිකව ගොඩනැගෙන දේවල් තමයි අනාගත පරපුරට තමන්ගේ නායකත්ව හැකියාව, තමන් කොහොමද ක්‍රවුඩ් එක හැන්ඩල් කරන්නේ, ඊට පස්සේ කොහොමද ප්‍රශ්න විසඳන්නේ, මේ වගේ දේවල්. ඉතින් ඔබගේ වසර 30ක මේ අත්දැකීම තුළ, මේ සමාජ සේවා අත්දැකීම තුළ ඔබට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? මේ විදිහටම සමාජ සේවය වෙනුවෙන් පෙරට එන, වොලන්ටියරින් කරන්න පෙරට එන අනාගත පරපුර වෙනුවෙන්, තරුණ පරපුර වෙනුවෙන් ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?
1: ඔව්, මං හිතන්නේ ඒක යමක් කිව යුතුමයි. මොකද අපේ බලාපොරොත්තුව අපි දැන් විශ්‍රාම ගැනීම, එහෙම නැත්නම් අපි මෙවෙන් අයින් වෙන්න ඕන. මොකද අනික් අයට අවස්ථාවක් දෙන්න ඕන. විශාල තරුණ පිරිසක් දැන් ඉන්නවා මිස් පෙන්නගේ. ඇත්තටම හරිම සතුටුයි මේ පොදු කටයුතු සම්බන්ධයෙන්. ඔවුන්ට අවස්ථාව දීම දෙන්න ඕන. ඒ දෙනකොට අපිට කියන්න තියෙන්නේ මට අර මුලින් කියපු කරුණු ටිකම තමයි. හොඳට ඒ කරන කර්තව්‍ය පිළිබඳව තමන්ගේ ඇඟේ තියෙන ඒ අවබෝධය ලබා ගන්න, අනික් අයකට කියන්නේ ඉස්සෙල්ලා තමන් කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවද කියන එක. මේ පිළිබඳව කරගෙන යන්න පුළුවන්ද, මගින් කටා කප්පල් වෙන්න, එහෙම නැත්නම් මට මේක කරගෙන යන්න බෑ කියන අදහිර වෙන්න, ඒ කියන්නේ සුභවාදීව හිතන්න. මට මොන ප්‍රශ්න ආවත් නෑ, මම සුභවා මගේ තියෙන මේ අර අපි එකට භාවිතා කරන, මම ඒ වචනේ භාවිතා කරන උනත් තියෙනවනේ, ඒ උන දිගටම තියාගන්න. එතකොට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි තරුණය වශයෙන් ක්ෂණික තීරණ ගන්න යන්න එපා. ඒ වගේ මිෂනිකව පිළිතුරු දෙන්නත් යන්න එපා. කල්පනා කරලා ඒ නීති රාමුව තුළ ඉඳගෙන ඉවසීමෙන් හැම කෙනා ගැනම හොඳ ඉවක් ඇති කරගන්න. මෙයා කොහොමද මෙයාක විවිධ පුද්ගල ඉන්නේ, ක්ෂණික ක්‍රියා කරන පුද්ගල ඉන්නවා, බොහොම තැම්පත්වයකට ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. ඒ නිසා ප්‍රජාවක් වශයෙන් ජනතාව තුළ විශාල අපි ඉන්න විශාල කොටසක් ඒ තුළ කටයුතු කිරීමේදී මෙන්න මේ කාර්යයන් ඔළුවේ තියාගෙන කටයුතු කළොත් ඔබට යන්න පුළුවන් දිගටම සාර්ථකව මේ සංවිධාන දියුණුවෙන් දියුණුවට යන්න පුළුවන්. ඉවසීම සහ ඉව කියන එක තමයි වැදගත් වෙන්නේ. හැම කෙනා ගැනම හොඳ අවබෝධයෙන් සහයෝගයෙන් එකමුතුව වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ සියලුම කටයුතු සාර්ථක වෙනවා කියලා මම විශ්වාස කරනවා.
0: ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සුබ පතනවා ඔබට ඔබගේ වසර 30ක විශිෂ්ට සේවාව වෙනුවෙන්. එදා 2 සැප්තැම්බර් 20 වෙනිදා සරලංග 2026 ඔබට ලැබුණු සම්මානය වෙනුවෙන්. ඒ වගේම තමයි අපි ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට අපේ දායබර ශ්‍රාවකයන්ට. ඔබගේ වසර 30ක මේ සමාජ සේවයේ ඒ අත්දැකීම් තුළින් ඔබ ලබාගත් අපිට ලබා දීපු උපදේශයන්ට, අපිට ලබා දීපු ඒ ගුරුහරුකමට, ඉතින් බෙහෙවින්ම ස්තුතියි ආනන්ද සමරතුංග මහතාණනි ඔබගේ සේවයට, වගේම ඔබගේ ඒ දායබර වදන් පෙරට.
1: ඔව්, බොහොම ස්තුති කරන්න ඕන. ඇත්තටම ඔබටත් මේ මම තාක්ෂණයේ සහය දීපු මගේ හිතවත් මිතුරාටත් මේ මැදිරිය මට අලුත් දෙයක් නෙමෙයි. මේ මැදිරිය තුළත් මම වසර 30ක් කාලයක් වැඩසටහන් කළා. මේකනේ මට හුරු පුරුදු වාතාවරණයක් තියෙන්නේ. ඒ නිසා ෆෝයි බී ගුවන් විදුලි කණ්ඩායමටත්, ඒ වගේම ඔබටත් සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා මම මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. එමනම් ඔබ සැමට අයිබෝවන්.
0: ඉතින් අපේ ඉරිදා අරුණල් වැඩසටහනේ අවසානයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි එකතු වෙමු නැවතත් බදා ද සඳල්ලත් සමග, එන ඉරිදා අරුණල්ලත් සමග දාබර අසන්නනි. අපි එහෙනම් ඔබගේ නිවහනෙන් වෙන්ව යන්නයි සූදානම. මේ සුන්දර ඉරු දිනේ ඔබගේ නිවාඩුව සතුටින් ගත කරන්නට මේ ගීතයත් ශ්‍රවණය කරලා අද දවස සුන්දරත්වයෙන් සිනහවෙන් ගෙවන්නට ඔබට ආශිංසන. ඉතින් එහෙනම් ආයුබෝවන් දුෂාන්, ජනක, ආනන්ද, අපි තිදෙනා මෙදිරි ඉඳගෙන ඔබ සැමට ආයුබෝවන් කියලා කියනවා.